අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අද සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සානම්බරෙන් ඔබේ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔබත් සමග පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංග මාලාව ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වෙන ඔබ සුළු දෙනාම ඉතාමත් ලෙංකතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද මේ මාසේ 10 වෙනි ඉරු දින සුපුරුදු පරිදි වැඩසටහන සමග ඔබ වෙතින මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් වැඩසටහන ආරම්භයේදීම අද දවසේ මව්වරුන්ගේ දිනය සමරන සියලු මව්වරුන්ට සුබම සුබ මව්වරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරමින් අද දවස අපි මේ ආකාරයෙන් ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. ඉතින් අපේ මව්වරුන් වෙනුවෙන් ගැයුණ ගීගොන්නකුත් එක්ක ආසු කරගෙන ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අපි අද දවස ගත කරමු. ඒ වගේම මේ වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙනෙන ධර්ම දේශනා මාලාවේ අද දවසේ ධර්ම දේශනාවත් අපි ඔබ වෙත ගෙනීමට සූදානමින් සිටිනවා. ඉතින් අද ධර්ම දේශනා පවත්ව ලබන්නේ පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධි රතන ස්වාමින් වහන්සේ විසින්. හොඳයි, එසේනම් අපි ඇඩිලේඩ් ලක්හඬ වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරමු.

ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මෙම වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙනෙන ධර්ම දේශනා මාලාවේ අද දවසේ ධර්ම දේශනාව ඔබ වෙත මෙසේ ගෙනීමටයි. ඉතින් අද ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධිරතන ස්වාමින් වහන්සේ විසිනි.

සදහවත් පින්වත්නි, වෙසක් දිනය කියන්නේ ලෝකයේ තිබෙන ගැඹුරුම සත්‍ය අවබෝධ කරගත් ශාන්ති නායකයන්න් සිහිපත් කරන දිනයයි. බුදුහිමියන් බුදුවීමෙන් පසු මුලින්ම දේශනා කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි. බොහෝ දෙනෙක් සිතන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ මරණයෙන් පසු නිවන් දකින්නට පමණක් ඇති දෙයක් කියයි. නමුත් ඇත්තටම එය අපේ අද දවසේ ජීවිතය සාර්ථක කරගන්නට තිබෙන ඉතාම ප්‍රායෝගික විද්‍යාත්මක ක්‍රමවේදයයි. අද අපි හැමෝම ජීවිතේ මොනයම් හෝ පීඩාවකින් ඉන්නේ. ඒ පීඩාව බුදු දහමේ දුක්ඛ සත්‍ය ලෙස හඳුන්වනවා. අපට අවශ්‍ය දේ නොලැබීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, මේ හැම දෙයක්ම දුකක්. බුදු හිමියන් පෙන්වා දුන්නේ මේ ප්‍රශ්න දෙස බලා හඬා වැටෙන්නට නොව ඒ ප්‍රශ්නයට හේතුව සොයන්නටයි. ප්‍රශ්නයට හේතුව සමුදය සත්‍යෙහිවත් තණ්හාවයි. අපි හැමෝම අද අසාර්ථක වෙන්නේ ඇයි? අපි අනවශ්‍ය දේවල් පස්සේ දුවනවා. අනුන් සමග සසඳමින් තව තවත් දේවල් රැස් කරන්නට යනවා. මේ අධික ආශාව නිසාම අපේ සැනසීම නැති වෙනවා. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. එය නිරෝධ සත්‍යයයි. අපේ ජීවිතය සාර්ථක කරගන්නට නම් අපි ඒ විසඳුම කරා යන මාර්ගය හඳුනාගත යුතුයි. එය මග්ග සත්‍යෙහිවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අද අපි මේ වෙසක් දිනය සමරන මේ මාසය තුල අපේ ජීවිතයට මෙයින් ගත හැකි පාඩම් මොනවාද? සම්මා දිට්ඨි, නිවැරදි දැකීම. ජීවිතයේ ප්‍රශ්න එන විට සැලෙන්නේ නැතිව මේ ලෝක ස්වභාවය බව තේරුම් ගැනීමයි. වැරදි දේ වැරදි ලෙසත්, නිවැරදි දේ නිවැරදි ලෙසත් දැකීම අපේ දියුණුවේ පළමු පියවරයි. සම්මා සංකප්ප, නිවැරදි සංකල්පනාව. නපුරු සිතුවිලි වෙනුවට මෛත්‍රී සහ අත්හැරීම ගැන සිතීමයි. අපි අනුන්ට ඉරිෂ්‍යා නොකර ඔවුන්ගේ දියුණුව ගැන සිතනවා නම් අපේ සිත සෑම විටම සැහැල්ලුයි. සම්මා වාචා, නිවැරදි වචනය. බොරු කීම, කේලාම් කීම සහ රළු වචන භාවිතයෙන් වැළකීමයි. අපේ වචනය නිසා කෙනෙකුගේ හිත රිදෙන්නේ නැත්නම් අපට ඕනෑම තැනක ගෞරවයක් ලැබෙනවා. සම්මා කම්මන්ත, නිවැරදි ක්‍රියාව. සතුන් මැරීම, සොරකම වැනි අකුසල් වලින් වැළකී අනුන්ට උපකාර කිරීමයි. ඔබ යතින් අද දවසේ තව කෙනෙකුට යහපතක් වුණා නම් එයයි උතුම්ම වෙසක් සැමරුම. සම්මා ආජීව, නිවැරදි ජීවනෝපාය. අනුන්ට හානියක් නොවනසේ ධර්මානුකූලව මුදල් ඉපයීමයි. එවිට ලැබෙන සතුට ඉතාමත් වටිනවා. සම්මා වායාම, නිවැරදි උත්සාහය. අකුසල් දුරු කර කුසල් වර්ධනය කිරීමට උත්සාහ කිරීමයි. ජීවිතේ ඉලක්ක කරා යාමට අවශ්‍ය වීරිය මෙයින් ලැබෙනවා. සම්මා සති, නිවැරදි සිහිය. කරන කියන දේ ගැන අවධානයෙන් සිටීමයි. අපට වැරදි වෙන්නේ සිහිය නැති වූ විටයි. අවධානයෙන් වැඩ කරන පුද්ගලයා කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. සම්මා සමාධි, නිවැරදි ඒකාග්‍රතාවය. විසිරුණු සිත එකඟ කර ගැනීමයි. භාවනාවෙන් සිත සංසුන් කර ගැනීම තුළින් අපට පැහැදිලි තීරණ ගැනීමට ශක්තිය ලැබෙනවා. සදහවත් පින්වත්නි, මේ අංග 8 අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපේ පෞල් ජීවිතය, රැකියාව, අධ්‍යාපනය යන හැම දෙයක්ම සාර්ථක වෙනවා. වෙසක් සඳ දෙස බලන ඔබ ඒ සඳේ ආලෝකය වගේ ඔබේ ජීවිතයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආලෝකමත් කරගන්න. පින්තුනි, බුදු දහම කියන්නේ ජීවිතය දෙස දැස් පියාගෙන බලන දහමක් නෙවෙයි. දැස් විවෘත කර යථාර්ථය දකින දහමක්.
චතුරාර්ය සත්‍ය කියන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට හේතු සොයාගෙන නිවැරදි මාර්ගයේ ගමන් කරලා සතුට උදා කරගැනීමේ මඟයි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී, ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්ම රකිනු ලබයි. ඒ උතුම් රැකවරණය පතමින් බුදු හිමියන් පෙන්වූ ඒ නිවැරදි මාවතේ ගමන් කිරීමට අපි අදිෂ්ඨාන කරගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: ponte, pássaro para mar.
1: රාජ්‍ය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුව අවබෝධතා කිවිසුම් හතක් සඳහා අත්සන් ලැබුණා. ඒ අනුව සංචාරක අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ක්ෂේත්‍ර සඳහා වන අවබෝධතා කිවිසුම් වලට මෙලෙස අත්සන් ලැබුණා. 2025 වර්ෂයේදී මාලදිවෙන් සංචාරය අතරතුර තමා සිදු කළ ආරාධනයකට අනුව මෙලෙස සංචාරක පැමිණීම පිළිබඳ මාලදිවයින ජනාධිපතිවරයාට සිය කෘතඥතාවය පළ කරන බවද මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම දිව්වා ආපදා සමය තුලදී මානුෂීය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් සහ එම අපහසු කාල සීමාව තුළ දැක් වූ සහයෝගය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විසින් මාලදිවයින රජයට සිය ස්තුතිය පුද කළා. විශේෂයෙන් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ තොරතුරු තාක්ෂණයේ කෘතිම බුද්ධිය, දීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ දීපල වෙළඳාම සහ නාගරික යටිතල පහසුකම් ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට එක්වන ලෙසයි. මේ අතර මෙම විශේෂ අවස්ථාව සඳහා එක් වෙමින් දෙරට අතර ඉඩම් පරිත්‍යාගයක්ද සිදු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මාලදිවයින විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහාද ඉඩමක් වෙන් කර තිබෙනවා. මැයි පළමු වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ රැසක් දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිය මැයි දින රැලි සහ සැමරුම් සංවිධානය කර තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැයි රැලි දෙකක් පැවැත්වුණා. ඒ නුවරඑළියේදී සහ මාර්ගමදී. මේ අතර ජාතික ජනබලවේගය දිවයින පුරා මැයි රැලි 21ක් පැවැත්වීමද විශේෂත්වයක්. ජනරජයට ජනබලයක් යන තේමාවෙන් මෙම මැයි රැලි සංවිධානය කර තිබුණා. සමගි ජනබලවේගය සිය මැයි දින රැලිය පැවැත්වූයේ එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ මාලිගාවත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වුණා. එරටුගාමි සමාජවාදී පක්ෂයේ මැයි රැලිය පැවැත්වුණේ කොළඹ හයිට් පිටියේදී. සර්වජන බලයේ මැයි දින සැමරුම තිඹිරගස්සේ ආයේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දිනයේ වෙනුවෙන් රැලියක් නොපැවැත්වූ අතර ඒ වෙනුවෙන් ටීබී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කළා. මැයි දිනයේ පොහොය දිනයකදී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනයක් නොපැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. ඒ වෙනුවට ආගමික වැඩසටහන් කීපයක් සංවිධාන කර තිබුණා. මෙවර මැයි දිනයේදී ජාතික ජනබලවේගය රටපුරා සංවිධාන කර තිබූ මැයි රැලි සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. මැයි දින රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ මේ වසර තුළදී වංචනිකින් රැසකට දඬුවම් ලැබෙනු ඇති බවයි.
2: අදත් රාජපක්ෂලා දෙන්නේ තුන් දිනකට වරින්තු. අපි කියන ගමට ඡන්ද ඉල්ලන්න කලින් එන්න කියන්න වරින්තු කාර්ය ගෙනත් දෙන්න කියන්න. වරින්තු විශාලත මොහරකම් කරපු කෙනා එන්නේ අධිකරණයට. එක්ක කොන්ද කැඩුණා කියනවා, එක්ක පුටුවේ වැටුණා කියනවා, එක්ක බෙල්ල ගැස්සিলা කියනවා. මට තබාගෙන වරින්තු ගන්නවා. වරින්තු අරගෙන රෙඩ් නෝටිස් නිකුත් කරලා හරි ඒගොල්ල ලංකාවට ගලන නඩු අහනවා. ඒකටයි මේ ජනවරම ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ල කලබල වෙනවා. ඒගොල්ල කලබල වෙන්න ඕන. ඒගොල්ල කලබල වෙන්න නැත්නම් මොකද වෙන්නේ? ජනතාව කලබල වෙන්න. නෑ ජනතාව කලබල වෙන්න ඕනේ. ජනතාව ආශිර්වාද කරන්න ඕන. ජනතාව සහය දෙන්න ඕන. ජනතාව ඔල්වර සන්නගන්න ඕන. නීතිත් හදලා දුන්නා. ඊට පස්සේ කො අධිකරණ මන්ති කිව්වා. නඩු ප්‍රමාද වෙනවා. නඩු කල් යනවා.

0: අධිකරණමදි ඔව් අධිකරණත් හදලා දුන්නා
1: ඒවත් කොහෙද හිටපු ඇමතුරුන්ගේ ගෙවල් වල දැන් හිටපු සෞඛ්‍ය ඇමතිගේ නඩුව යන්නේ
0: ඇමතිගේ ගෙදර ඉස්සලා කාපු වීපු තැන දැන් විත්ති කූඩුවේ වේගෙන් නඩු ටික අහනවා මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයන්ගේ නඩු 15 මේ මැයි මාසෙට විතරක්
1: සමහරවත් ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක්
0: අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15 මේ මැයි මාසේ අධිකරණ හම්බිය තියෙනවා අප්‍රේල් 30 ඊයකක් ඇහුවා තීන්දුව දෙනවා කොයි මැයි 25
1: ඊය ඇහුවා තීන් නඩුව තීන්දුව මැයි 25
0: බලාගෙන ඉන්න අප්පුඩි ගහන්න මැයි 25 මෙහෙමයි කරන්නේ එතකොට මොකද වෙන්නේ එතකොට ඒගොල්ල කලබල වෙනවා ඒගොල්ල කලබල වෙන්න ඕන ඇයි හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ එයා තමයි යා පස්සේ එන බව දන්නේ ඉතින් කට්ටේ කලබල වෙලා තියෙනවා කලබල වෙලා මොකද කරන්නේ ආණ්ඩු වට්ටනවා හෙට වට්ටනවා මාසෙම වට්ටනවා මේ 21 වට්ටනවා අප්‍රේල් වට්ටනවා කීයක් කිව්වද දෙසැම්බර් වට්ටනවා මොකද මේ වෙලා තියෙන්නේ එහෙම වට්ටන්න බෑ එහෙම වට්ටන්න ඉඩ දෙනවද මොකද කියන්නේ එහෙම වට්ටන්න ඉඩ දෙනවද
1: නෑ මේ ජනතාවගේ ආණ්ඩුවක් මතක තබාගන්න
2: මේ අතර අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මෙනවියද මේ දින වේදිකාවේ අදහස් පළ කළා
3: ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ දිනේ දිස්ත්‍රික්ක 21ක මේ දින රැලි අපිට පවත්වන්න පුළුවන් වුණා අපි පෙන්වන්න ඕන එනපාර මේ දිනේදී වෙනමම කාන්තා රැලියක් වෙනවා බලමු කිසිම කලබලයක් අපිට නෑ අපේ ආණ්ඩුවට තාම වසර 1.5යි අපි සම්පූර්ණ කළ තියෙනවා රාජ්‍ය සේවයේ පඩි වැඩි කරා 2027 තව වතාවක් වැඩි වෙන්න નિયમિતයි එක රැකියාවක් අපි දුන්නේ නැහැ අපේ හිතවතුන්ට අපේ නෑදෑයන්ට අපිට හැකියාව තිබ්බා ඉන්ධන මිල කොච්චර ඉහළ ගියත් ඒක ස්ථාවර ලෙස ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව සලසා ගන්න අපි එක දවසක් රට වැහුවේ නැහැ එක දවසක් ඉස්කෝල වැහුවේ නැහැ ඒගොල්ලෝ කලබල වෙන එක අපිට කරන්න දෙයක් නැහැ ඒක අපිට තේරුම් ගන්නත් පුළුවන්
2: ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවයි
4: දැන් කමිටු අවශ්‍ය නැහැ දැන් දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි අපි එකට වැඩ කරන්නේ අනිවාර්යෙන්ම එකට එකතු වෙලා තමයි අපි ඉදිරියට යන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න සෞර වලල්ලක් නිර්මාණය වෙලාලු රට විනාශ කරන කාටෙල් එකක් නිර්මාණය වෙලාලු හැබැයි මිත්‍රවරුනි ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පචවලල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ අලුත් හොරුන්ව පුහුණු කරන්නේ මේ මැයි දිනේට අපි එනකොට අනිකුත් මැයි දිනවලට වඩා වෙනස් ජනතාවගේ මුහුණු දිහා බැලුවම අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා අලුත් අපේක්ෂාවක් තිබෙනවා නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වය තුල මේ පච වැඩ නොකරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන රට දියුණු කරන රටේ ජනතාව ශක්තිමත් කරන රාජ්‍ය පාලනයකට අපි මුණ පුරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
2: මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ දින වේදිකාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙලෙස අදහස් පළ කළා.
5: ආණ්ඩුව ගැන මම පාර්ලිමේන්තුවේ ඇතිතරම් කතා කරනවා. මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි. මනුස්සෙක් ආණ්ඩුවක් ගෙනියනවා කියලා තේරුම් ගන්න පුළුවන් එදා තමයි අවසාන ප්‍රතිඵලය ගන්න අනුර කුමාරට එන්න කිව්වා රාජකීයයේ මැතිවන කාර්යාලයේ එදා සජිත් ප්‍රේමදාසත් ගිහින් හිටියා රනිල් වික්‍රමසිංහත් ගිහින් හිටියා නාමල් රාජපක්ෂත් ගිහිල්ලා හිටියා දැන් ජනාධිපතිතුමා දිනලා ඉවරයි දෙවෙනි මනාපිනුත් අනුර දිනලා ජනාධිපති වෙච්ච මිනිහා තුත්නිම්බුත වෙලා ඉන්නේ ජනාධිපති ඒ වෙලාවේ දන්නවා මම වැඩ කරේ ජනාධිපතිකම ගන්න නෙවෙයි විපක්ෂේ වාඩි වෙන්න ජනාධිපතිකම ලැබුණේ අර විද්දේ ආවට වැඳුනේ පඳුරට මේ රටේ මිනිස්සු අර කිව්වනේ මුන්ටත් දීලා බලමු කියලා මුන්ටත් දීලා දැන් කෙලවගෙන ඉන්න වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ අධිකරණ ඇමතියා නිකන් ජෝන් සීනා වගේ සාජන් නල්ලතම්බි වගේ එකෙක් ඉන්නවා ක්‍රීඩා ඇමති ක්‍රීඩාව සම්පූර්ණ බල්ලට වැඩිලා සාජන් නල්ල තම්බිය අදත් මට ගහනවා ෆේස්බුක් වලින් මං ඒව ගණන් ගන්නෑ නෑ මිත්‍රෝනි මං වගේම තමයි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි කෝච්චියේ තේ වික්කා ප්‍රේමදාස කෙතෙල්වත් එලවරි වික්කා මම කෝච්චියේ වඩේ වික් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති උනා ඉන්දියාවේ මෝදි මුළු රටේම තුම්පාරක් අගමැති උනා එනිසා චාමර සම්පත්ත ඒක ප්‍රශ්නයක් නෑ
2: පෙරදුනා මේ සමාජවාදී පක්ෂයේ මේ රැලිය අමතමින් ඒ දේශපාලන මණ්ඩල සභික දුලින්ද නාගමුව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍යවාදයට නතු ඇති බවයි
6: මාක්ස් ඔහුගේ හැම කෘතියකම ඉස්සරහා ලිව්වා සටන් පාඩයක් සකල දේශවාසී නිර්ධනෙනි එක්වව් කියලා කිව්වා.
7: මාක්ස් කියලා නෑක ඔය ඔක්කත් සකල දේශවාසී නිර්ධනෙනි 21 පොලකට එක්වව් කියලා. දැන් මේගොල්ලෝ දැන් මේක හදාගෙන දැන් කම්කරු පන්තියේක මැදිස්ථානට එකතු කරන්න ඕන. මොකද්ද රහස? අද ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ දිස්ත්‍රික් සංවිධානවල ආසන සංවිධානවල ප්‍රශ්න අහන්න පටන් ගන්න තියෙනවා. ආණ්ඩුවේ කලක්‍රියාවකට ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහන උන්ට පුළුවන් මේ ඕඩර් එක බාර දුන්නාම بس බග දිස්ත්‍රික්කේ ත්‍රලියක් කරපන්. බග දිස්ත්‍රික්කේ ත්‍ර සංවිධානය කරපන් රැස්වීම. ආ එතකොට ආසන සංවිධායකට එනවා ඉලක්කම. මෙන්න ගාන ගේන්න ඕනේ. දිස්ත්‍රික් සංවිධායකට එනවා ඉලක්කම වැඩපෙන්නන්න ඕනේ. පක්ෂ අභ්‍යන්තරයේ තියෙන සංවිධාන අරබුදය ප්‍රශ්න අහන්න පටන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න සංවිධාන අරබුදය වහගන්න මේ පරණ සංවිධාන උපක්‍රමයක් පාවිච්චි කළා
2: තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටීවින් සිල්වා මහතාද මේ දින රැලිය ඇමතුවා. එහිදී ඔහු ප්‍රකාශ කළේ තම දේශපාලන ව්‍යාපාරයේ කිසි දිනක වංචා දූෂණ බල නිරත නොවන බවයි.
8: ද විපක්ෂින් ණයට තියෙන ලෙඩේ මොකද්ද මං කරේට කියන්න? ඒගොල්ලන්ට කියන්න බෑ කටක් කරලා ඒගොල්ලෝ හොරකම් කරේ නෑ කියලා. කියන්න පුළුවන්ද? කියන්න බෑ. රටම දන්න ඒගොල්ලෝ හොරු කියලා ඒගොල්ලොත් දන්න ඒගොල්ලෝ හොරු කියලා. හොරකම් කරේ නෑ කියන්න බෑ. එහෙනම් දැන් මොකද කරන්නේ? ඒගොල්ලෝ සහ දෙනවා. ආ ඒගොල්ලොත් හොරකම් කරා. මාලිමානුව හොරකම් කරනවා කියලා හොරකම සමාන කරගන්න. අපි ඔක්කොම එක කියලා කියන්න හදන්නේ. ඒකට තමයි බොරු කී කියන්නේ. ඔය ගල්ලංග හොරකමක් ගැන කෑ ගහනවා. ඊට කලින් කන්ටේනර් 20 ගණක් 23ක් පැන්නුවා කියලා. මහා සද්දයක් තිබ්බා. වරහෙන් කන්ටේනර් 23ක් පැන්නුවා. ඒක ආයුධ තිබ්බා. යරකම එක තිබ්බා කියලා කෑ ගැහුවා. අපි මොකද කරේ? හදුවා පාර්ලිමේන්තු ගේන කව සභාවක්. ඒකට විපක්ෂ කට්ටියක් දැම්මා. ඔය පල්ලකෝ දැන්. දැන් සද්දේ නැහැ. දැන් කන්ටේනර් ප්‍රශ්නයක් නැහැ. එම පන්නලා නැහැ. එමේ ආයුධ තිබ්ලත් නෑ මොකුත් නෑ. දැන් සත් නැතු ඉන්නෝ. එයි ඒගොල්ලොම තමයි හොයන්නේ වා. දැන් ඒකන කියන්න බෑ. ඊට පස්සේ කෑ ගන්න පටන් ගත්තා ගල්ලංගුරු වංචාවක් වුණෝ කියලා. ගල්ලංගුරු ගෙන්වාමයි ගල්ලංගුරු ගෙන්නපුවා ප්‍රමිතියෙන් බාලලා තියෙන සමහර නැව් ඒක කවදත් වෙන වැඩ. ආතිකල කියනවා එතන කිසිම වංචාවක් නැහැ. අපි අපේ සහෝදරු ගැන ලේන් සහතික වෙනවා. පිටරට සල්ලි එවද්දි මුදලක් නැති වුණා කියලා. අපි හිතන එක නිලධාරියන්ගේ ඒවා කරපුවාගේ අතපසු වීම වෙච්ච දෙයක්. මිනිස්සු අතින් වැරදෙනවා. ඒක වංචාවක් නෙවෙයි හොරකමක් නෙවෙයි. ඕක සතියෙන් අපි ඉවර කරනවා. අපි අපේ සහෝදරු ගැන ලේන් සහතික වෙනවා. අපේ ව්‍යාපාර හොරගම් කරන කවුරුවක්වත් නැහැ. වංචා කරන කවුරුවක්වත් නැහැ. එහෙම කිසිවෙකුට මේ ව්‍යාපාරේ පවතින්නත් බෑ කියන සහතික අපි වල දෙනවා.
2: මහා භාණ්ඩාගාරයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් තිබෙන පාර්ශවයක් අතට පත්වීම සහ එම සිදුවීමට අදාළව වැඩදහනමට ලක්ව සිටි නිලධාරියෙකු අබිරහස් ලෙස මේ යාම පිළිබඳව මේ වන විට සමාජයේ කුළුණු සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. මේ ලෙස වැඩදහනමට ලක්ව සිටිදී මියගිය නිලධාරියා සිය දිවි නසා ගැනීමට තත් කර ඇති බවට බොහෝ දුරට නිගමනය කළ හැකි බවට ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදු කළ විශේෂඥ කමිටුව ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳව ඇතැම් පාර්ශ්ව විවිධ මත පළ කරනවා. මේ අතර ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුල්‍ය වංචා කිරීමක් හරහා ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ සහාය ලබා ගැනීමට විමර්ශකයන් පියවරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළා. මෙම වංචනික ඊමේල් පණිවිඩ ආරම්භ වූ ස්ථානය වංචා කරන ලද මුදල් මේ වන විට පවතින ස්ථානය හෝ මෙම මංකොල්ලයෙන් පිටපස සිටින පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහබැංකුවේ මූල්‍ය බුද්ධි කියද ඒ පිළිබඳව තොරතුරු සොයමින් සිටනවා. දැනටමත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහයද මීට ලැබෙමින් පවතින බැවින් මේ ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් දක්වා වර්ධනය වී තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මාර්තු 28 වෙනිදායි. මේ අතර මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම එම ධූරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් සිංහ මහතා පවසනවා. ඔහු එම ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බවද මන්ත්‍රීවරයා කියා සිටියා. මහා භාණ්ඩාගාරයේ විසින් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් තිබෙන පාර්ශ්වයක් අතරපත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ධූරයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂය හා වෙනත් කණ්ඩායම් වලින් ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ විමසා සිටි අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබුණා. මේ අතර විවිධ ව්‍යාපාරිකයන් දේශපාලඥයන් වේදීන් ඇතුළු 3000කට වැඩි පිරිසක් බෑද භාගයේදී පරිගණක හැකර් වරුන්ගේ විවිධ වංචාවන්ට ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා. මෙම වංචනිකයන්ට ගොදුරු වැඩි පිරිසක් පරිගණක සාක්ෂරතාවය ඉතා අඩු අය බවයි වාර්තා වන්නේ. ලොව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබෙනවා. 2025 පහ වර්ෂයේදී 139 වන ස්ථානයේ සිට ශ්‍රී මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. දේශ සීමා රහිත මාධ්‍ය වේදිකා සංවිධානයේ විසින් වාර්ෂික වෙනිකුත් කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව තිබෙනවා. මෙම දර්ශකයේ පළමු ස්ථානයේ නෝර්වේ රාජ්‍යයට හිමි වී ඇති අතර දෙවන ස්ථානයේ නෙදර්ලන්තයටත් තෙවන ස්ථානයේ ස්ටෝනියාවටත් හිමිව තිබෙනවා. මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රියාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකයේ පහළම ස්ථානවලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලෝක මාධ්‍ය නිදහස් දිනය පසුගිය මැයි 3 වෙනිදාට යෙදී තිබුණා. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානීය සහ දක්ෂතාව යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අභිනව තනතුර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික පියවර ලෙස ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට තම කමිටුව කටයුතු කරන බවයි.
9: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හනින් ලබන සතියේ තමුණු බලාපොරොත්තු වෙන ආදිත සමගනවා. මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
10: සති අන්ත පුවත් පසුබි පෙරම
11: සම්බන්ධ වී සිටින ඇඩිලේඩ් ලක්කඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනදී ගීතය ඔබට ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර ශ්‍රීනාත් මහතා සූදානමින් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ තෝරා ගැනීම අප සමග මෙසේ බෙදා හදා ගැනීමට.
12: ආචාර්ය අජන්ත රණසිංහ ලියූ සංගීත නිපුන් සංගීතවත්කට ගායනා කළ ගීතයක් අද තෝරා ගැනීම.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ. රට කරන්න මට බාර දෙන්න.
2: නොදුතු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලීඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ සුපෘත් තේමාවත් සමග ලංකාවේ සිට සදිපතා අප සමග දුරකථනින් සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. ආයි බොන් දුමින්ද.
4: ආයි බොන් නේ.
3: දුමින්ද, ඇත්තටම අපිට මුලින්ම අහන්න කැමති මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක තුමන්ගේ හදිසි මරණය පිළිබඳව දකින්න තිබෙනවා. මොනවද ඒ පිළිබඳ තියෙන තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන්, මේකත් ප්‍රධාන අභිරහස් මරණයක් බවට දැන් මේ වන විට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්දසේන මහත්මයා මේ සිකුරාදා දිනේදී පෙරේද දවසේදී මිය ගිහින් තිබුණා. මේ කොළඹ පිහිටි අරවින්ද සිල්ලා අපේ ක්‍රිකට් ක්‍රීඩක මේ මහත්මයාගේ මේ නිවසේදී, මොකද ඔවුන් මේ ඥාති සම්බන්ධතාවයක් තිබෙනවා. කොහොම වුණත් මේ සිදුවීම සම්බන්ධයෙන් මේ මේ නඩුව, විශේෂයෙන්ම මේ යාබස් නඩුව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ දීර්ඝ නඩු විභාගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේකෙදී කපිල චන්දසේන මහත්මයාට ඊට කලින්, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවසේ අධිකරණය විසින් වහාම ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළ තිබියදී තමයි එදින රාත්‍රී තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේක, ඒ කියන්නේ ඔහු නැවත අත්අඩංගුවට ගැනීමට හේතු පාදක වෙලා තිබුණේ විශේෂයෙන්ම මේ මාර්තු මාසයේදී ඔහු මේ සිද්ධියට අත්අඩංගුවට පත් වුණාට පස්සේ දින 52කට විතර පස්සේ ඇප ලබා ගැනීමක් සිදු කරනු ලැබුවා. ඒ ඇප ලබා ගත්තට පස්සේ මේ ඇප කොන්දේසි කඩ කරයි කියන කාරණාව තමයි තිබුණේ අධිකරණය විසින් ඉදිරිපත් කරේ. මේ කපිල චන්දසේන මහත්මයාගේ ළඟම ඥාතීන් තිදෙනෙක් ශරීර ඇප තියන්නට ඕනේ කියන කාරණාව. ඒ වගේම එතනදී මේ ශරීර ඇප තිබ්බ පුද්ගලයෝ දෙදෙනෙක්, ඒ කියන්නේ උදාහරණයකට හයර් කරපු දෙදෙනෙක් විදියට තමයි අවසානයේදී හෙළි වෙලා තියෙන්නේ. ඔවුන් දෙදෙනාට රුපියල් 15,000 බැගින් දීලා, විශේෂයෙන්ම ඔවුන්ට රස්සාවකුත් නැහැ, ඥාතිත්වයකුත් නැහැ, කිසිම මේ මේ ස්ථිර පදනමකුත් නැති පුද්ගලයෝ දෙදෙනෙක් තමයි මේ රුපියල් 15,000 ඔවුන්ට දීලා මේ අප සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් හෙළිවීමත් සමගම පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරා මේ සම්බන්ධයෙන් මේ අප කොන්දේශ කඩකිරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ අනුව තමයි නැවත වතාවක් මේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට කියලා නියමිත වෙලා තිබුණේ. කොහොම වුණත් මේ වන විටත් විශේෂඥ වෛද්‍යවරු 5 දෙනෙක්ගෙන් යුත් විශේෂඥ මණ්ඩලයක් මේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කරගෙන සිටිනවා. ඉතින් කොහොම වුණත් මේ එයාබස් ගනුදෙනුවේදී විශේෂයෙන්ම ඔහු අල්ලස් කොමිසමට ඉදිරිපත් කරපු තොරතුරු මත විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයාට මුදල් දුන්නා, එහෙම නැත්නම් හිටපු අමාත්‍යවරයාට මුදල් දුන්නා කියන කාරණාව ප්‍රකාශයට පත් කරා තියෙන කාරණාවක් තිබෙනවා. හැබැයි ඔහු ඊට පස්සේ එතනින් ඇවිල්ලා දිවුරුම් පෙස්සමක් ඉදිරිපත් කරලා තියෙනවා මේ නිය යන්නට ඉස්සෙල්ලා. අල්ලස් කොමිසම විසින් බලහත්කාරයෙන් තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නම සහ ඒ බලහත්කාරයෙන් මේ කට උත්තරය ලබා ගත්තයි කියන කාරණාව. ඉතින් කොහොම වුණත් මේ සම්බන්ධයෙන් දැන් ඔහුගේ බිරිඳ මේ වන විට විදේශගත වෙලා සිටින්නේ. මේ නඩුව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ප්‍රධාන පුද්ගලයා තමයි මේ දැනට මියගොස් ගිහිල්ලා සිටින්නේ. ඉතින් ඒ අනුව මොහුගේ මරණය පිටිපස්සේ යම් අභිරහස් ඝාතනයක්ද කියන කාරණාව පිළිබඳවත් විමර්ශකයෝ මේ වන විට කටයුතු කරගෙන යනවා. කොහොම වුණත් දීර්ඝ වශයෙන් බුද්ධ්‍යංශ සහ අනෙකුත් පුජ්‍යලයෝ පිළිබඳව, සැක සහිත පුජ්‍යලයෝ පිළිබඳව මේ වන විට විමර්ශනය කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ කපිල චන්දසේන මහත්මයා මිය යාමට පෙර ගත කරපු පැය කීපය තුල කාවද හම්බෙච්ච පුද්ගලයෝ, එහෙම නැත්නම් කා සමග මේ දුරකථන වලින් කතා කරලා තියෙන්නේ කියන කාරණයක් මේ වන විට විමර්ශකයෝ පරීක්ෂා කරගෙන යනවා. මොකද මොහුට, ඒ කියන්නේ ඇත්තටම ඔහුට මේ කලකිරිලා දිවිනසා ගත්තද, එහෙම නැත්නම් යම් ආකාරයකදී පෙළඹවීමක් සිද්ධ වෙලා තියෙනවද මේ මරණය ඔහුට සියදී නසා ගැනීම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් වෙනත් ආකාරයකදී මේක ඝාතනයක්ද කියන කාරණාව පිළිබඳවත් පොලිසිය පුළුල් විමර්ශන පවත්වමින් සිටිනවා.
3: දුමින්දේ වගේම මේ ලංකාවේ සංචාර කර්මාන්තය හා සම්බන්ධව අපිට මං හිතන්නේ සතුදායක ආරංචියක් තිබෙන බවක් දකින්න තිබෙනවා. මොනවද ඒ පිළිබඳව තියෙන තොරතුරු?
4: ඇත්තටම නයන් මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහත්මයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් තමයි වළංගු වෙන්නේ. විශේෂයෙන්ම රටවල් 40ක් වෙනුවෙන් අවුරුද්දක කාලයක් සඳහා නිදහස් ගමන් බලපත්‍ර දෙන බව තමයි ඔහු සඳහන් කළා තියෙන්නේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කිරීමට අත්‍යවශ්‍ය දෙයක් විදිහට තමයි මේක ආගමික විගාමික පනත සංශෝධනය කළා රටවල් 40කට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට කටයුතු කරනවා කියලා කියන්නේ. කොහොම වුණත් මේ ක්‍රමය මාස 6කට පස්සේ නැවත සමාලෝචනය කරලා තවදුරටත් පවත්වාගෙන යනවාද කියන කාරණාව පිළිබඳව තීන්දුව කරනවා කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ රටවල් වලදී විශේෂයෙන්ම රටවල් 40ක් සඳහා දින 30ක සංචාරක වීසා නොමිලේ ලබා දීම තමයි මෙමගින් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ ලංකාවට සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් විදිහට තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ රටවල් අතරට විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බහරේන්, බෙලරූස්, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ගණරාජ්‍ය, ෆින්ලන්තය, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජර්මනිය, ඉරානය, ඊශ්‍රායල, ඉතාලිය, කසකස්ථානය, කුවේට්, මැලේසියා, නේපාල්, නෙදර්ලන්ත, නවසීලන්ත, ස්වීඩනය, පකිස්තානය, නෙදර්ලන්තය, කටාර්, රුසියාව, සෞදි අරාබියාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය කියන රටවල් තමයි මේ සඳහා මේ වළංගු වෙලා තිබෙන්නේ නැහැ.
3: දුමින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ ලංකාවෙන්?
4: කාරණා කීපයක් සඳහන් කරතේ නයින් වියට්නාම් ජනාධිපති වරයා සහ ඒ වගේම කොමියුනිස්ට් පක්ෂ නායක ටෝලාම් මහත්මයා දෙදිනක නිර සංචාරයක් සඳහා මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ වගේම ද්විපාක්ෂික සම්බන්ධතා අවබෝධලා ගිවිසුම් පහක් අත්සන් තැබුවා. ඒ වගේම මෙක්සිකෝන් 100ක පොහොර නැමකුත් ලබා දීමට ප්‍රදානයක් විදිහට ලබා දීමට තීන්දුව කරා. ඒ වගේම විශේෂයෙන්ම අවුරුදු 15කට පස්සේ රාජ්‍ය නායකෙක් පාර්ලිමේන්තුව ඇමතීම සිදු කරනු ලැබුවා මේ වියට්නාම් ජනාධිපතිවරයා විසින්. ඒ වගේම ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒත් අභිරහස් ලෙස මියගිය රංග රාජපක්ෂ මහත්මයාගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම තවමත් සැකකරුවෙකු හඳුනාගෙන නැහැ මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් එම කටයුත්ත සිද්ධ කරනවා. ඒ වගේම නයින් ඔබට මතක ඇති යාපනයේ විද්‍යා දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැත්වුණා. අවසානයේදී මේක ශ්‍රේෂ්ඨාධිකරණයට මරණ දඬුවම නියමෙලා තිබුණා 6 දෙනෙකුට. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණා. කොහොම වුණත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මණ්ඩලයක් විසින් මේ විද්‍යා දැරිය ඝාතනය කරපු ඒ පුද්ගලයෝ 4 දෙනාට, ස්විස් කුමාර ඇතුළු 4 දෙනාට තියෙන මරණ දඬුවම තහවුරු කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම එතනදී විත්තිකරුවන් 2 දෙනෙකුට පනවා තිබිච්ච මරණ දඬුවම ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමක් සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම නයන් සඳහන් කරන්නට ඕනේ එකක් අපි ආගමික පැත්තෙන් ගත්තොත් කනගාටුදායක කාරණයක්. අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්නම හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී සිටියේදී අත්අඩංගුවට ගැනීම කරනු ලැබුවා නිට්ටබුව පොලිසිය විසින්. උන්වහන්සේට චෝදනාවක් එල්ල වෙලා තියෙනවා බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවේ. ඉතින් මේ පිළිබඳ පරීක්ෂණ විශේෂයෙන්ම මේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම මේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ඒ වගේම DIG කිස්සිරි, ඒ වගේම ආනන්ද විජේපාල සහ මේ සුනිල් වටගල කියන අමාත්‍යවරුන්ට එරෙහිව ද්වේෂසහගත විදිහට අපහාස කරයි කියලා රාජාංගනේ සද්දා රතන නම් චීවරධාරියාව අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, මොකද විශේෂයෙන්ම මේ සද්දා රතන චීවරධාරියා විදිහට ගත්තොත් එහෙම ඔහුගේ පෙර වැරදි නිසා, ඔහුගේ ප්‍රකාශ නිසා, විශේෂයෙන්ම සංඝ සමාජයට වෙන අයහපත නිසා ඔහුව සාසනයෙන් භික්ෂුවක් විදිහට නෙරපීමට ඒ නිකාය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට ඔහුව මේ හාමුදුරු නමක් විදිහට සැලකීමට නොහැකිව තිබෙන්නේ. ඒ වගේම නයන් සඳහන් කරන්නට අවසාන වශයෙන් රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහබණ්ඩාගේ සුදා වන්නිල ඇත්තෝ අභාප්‍රාප්ත වුණා. ඔහු මිය යන විට 62 දෙහැවිරිදි තමයි සිටියේ. විශේෂයෙන්ම රතුගල ආදිවාසී නායකයා විදිහට තමයි ඔහු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙලා හිටියේ.
3: දුමින්ද, මේ ඔබෙන් සමුගෙනන්ට මත්තෙන් මේ පුංචි කාරණයක් අහන්න කැමති. වෙසක් මාසේ අපි දැන් මේ මාසේ අන්තිමටම වෙසක් සැමරීමට මං හිතන්නේ කටයුතු සූදානම් වෙනවා. ලංකාවේ දැනගන්න කැමති කොහොමද වෙසක් සඳහා සූදානම කියලා?
4: ඔව්, තවමත් නැන් වෙසක් වලට තවමත් මේ වන විට සූදානම් වීමක් විදිහට දක්වන්න ලැබෙන්නේ නැහැ. නමුත් තැන් තැන් වල තොරණ කූඩු ඉදිකිරීමේ කාර්ය තමයි සිද්ධ වෙන්නේ. මොකද ලෝකය ගත්තොත් එහෙම ලෝක වෙසක් දිනය විදිහට සැමරුමක් කරනු ලැබුවේ මේ පළවෙනි දතයතිච්ච වෙසක් පෝය. ඉතින් කොහොම වුණත් දැන් සිරිපා වන්දනා සමය අවසන් වෙනවා මේ වෙසක් පෝයෙන්. මේ 30 වෙනිදා තියෙන වෙසක් පෝයෙන් ඒ වගේම 31 වෙනිදා තමයි ඉරිද දවස, විශේෂයෙන්ම ඊළඟ නිවාඩු දිනේ දවස රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් රාජ්‍ය මට්ටමින් වෙසක් කලාප මේ වන විට යෝජනා වෙලා තියෙනවා. ඉතින් අර සුපුරුදු පරිදි මේ ගමන වෙසක් වලට වර්ෂාව බලපාන තත්ත්වයක් තිබෙන බවකුත් වාර්තා වෙනවා. ඉතින් සාමාන්‍ය උණුසුමක් තමයි මේ වන විට තියෙන්නේ. මම හිතන්නේ තව සතියක් දෙකක් යනකොට තමයි මේ සම්බන්ධයෙන් වැඩි ප්‍රවණතාවයක් අපිට දක්නට ලැබෙන්නේ.
3: දුමින්ද, තපසොංග සම්බන්ධල ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීම පිළිබඳ බොහොම ප්‍රසූතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතිය හමුවෙමු. ආයිබෝවන්.
4: ආයිබෝවන්.

අපිට මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලේඩ් පුරවරේ කාර්ගුණ වාර්තා ඔබට ගෙනීමටයි. ඉතින් හෙට දවස එනම් මේ මාසේ 11 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 22යි අඟහරුවාදා 23යි බදාදා 23යි මද වැසි ඇති වියක දිනයක සඳහන් වෙන්නේ බ්‍රහස්පතින්දා 22ක් හැටියටත් නැවතත් සුළු වැසි ඇති වියක දිනයක සඳහන් වෙනවා සිකුරාදා දිනේ උපරිම උෂ්ණත්වය 22ක් හැටියටත් වැසි සහිත කාලගුණයක් තිබෙන දිනයක් හැටියටත් සඳහන් කර තිබෙනවා ලබන සති අන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය නැවතත් 22ක් සහ වැසි සහිත කාලගුණයක් තිබෙන සති අන්තයක් හැටියටයි සඳහන් කර තිබෙන්නේ ඉතින් මම හිතන්නේ මේ වන විටත් ඔබ මුහුණු පොත හරහාත් විශේෂයෙන්ම මේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ඔස්සේ අපට ලබා දුන් තොරතුරු හරහාත් ඔබ දන්නවා ඇති අපේ මේ ඇඩිලේඩ් පුරවරේ අපි සමග වාසය කළ දමිත් වටදෙනිය මහතා පසුගියදා හදිසියේ අභාවර ප්‍රාප්ත වුණා ඉතින් මම දන්නවා මේ වෙන විටත් අපේ ශ්‍රී ලංකා ප්‍රජා වැඩිලෙඩ් වල සිළු දෙනා එකතු වෙලා නන්නාරින් සහයෝගය දීලා තිබෙනවා ඒ විශේෂයෙන්ම මේ දමිත් වටදෙනිය මහතාගේ මෘතදේහය නැවත ලංකාවට ගෙන යාමටත් ඒ වගේම ඔහුගේ දියණිය ඔහු සමගේ අවස්ථාවේ හිටියා ඉතින් දියණිය නැවත ලංකාවට සුරක්ෂිතව ගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ ඇඩිලේඩ් පුරවරේ සිදු වුණා. ඉතින් එක් පසකින් මම මේ කරුණ මතක් කරන්නට හිතුවේ අපේ ඇඩිලේඩ් ප්‍රජාවට අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට අපගේ කෘතවේදීත්වය පිරිනමන්නට මොකද අපි මං හිතන්නේ මේක තමයි අපේ තියෙන විශේෂත්වය මේ විශේෂයෙන්ම ඇඩිලේඩ් වල ශ්‍රී ලාංකික අප යම් ආකාරයකින් කෙනෙකු කරදරයට පත් වන අවස්ථාවේදී අපි හිතන්නේ නැති ආකාරයෙන් අපි සියලු දෙනා එකට එකතු වෙලා හැම විටම ඒ පිරිසට උදව් උපකාර කරන්නට නොපැකිලිව ඉදිරිපත් වෙනවා. ඉතින් මේ වතාවෙත් ඒ අපගේ තිබෙන ඒ කෘතහස්තභාවය මනාකොටම අපි පෙන්වා දුන්නා. ඉතින් ඒ සියලු කටයුතු සඳහා අවශ්‍ය සියලු බරපැන ආදී සියලු දේ අපේ ප්‍රජා විසින් ලබා දීලා තිබුණා. ඉතින් ඒක මම හිතන්නේ අපි සියලු දෙනාටම එකාකාරයකින් කනගාටු වන්නට තිබෙන කරණක් වගේම අපිට යම් ප්‍රමාණයකට අපේ ප්‍රජාව පිළිබඳව අපිට යම් කිසි ආඩම්බරයක් ඇති කරගත හැකි කරුණක් ඉතින් මේ වෙලාවේදී විශේෂයෙන්ම මේ දමිත් වටදිනිය මහත්මයා මටත් මුණ ගැසුනේ මුලින්ම මම මේ සීෆ්ලික්ස් නාලිකාව ඔස්සේ සිදු කරපු වැඩසටහනකට පටිගත කිරීමකදී තමයි මට මුලින්ම මෙතුමාව හම්බුනේ. ඉතින් ඉතාමත් ගුණයහපත් අවංක චරිතයක් තමන්ගේ පාඩුවේ කටයුතු කරගෙන හිටියේ. ඉතින් ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරයෙක් ඉතා ගැඹුරු දැනුමක් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව තිබුණ පුද්ගලෙක් හැටියටයි මම දැක්කේ. ඒ වගේම නිහතමානීකමින් අගතපත් පුද්ගලෙක්. ඉතින් අපි සියලු දෙනාටම මෙතුමාගේ අභාවය යම් ආකාරයකට අපේ ජීවිතයේ තිබෙන අස්ථිරභාවය අවබෝධ කර ගැනීම සඳහා හොඳ මං හිතන්නේ උදාහරණයක් වුණා. ඉතින් මේ අවස්ථාවේදී මේ දමිත් වටදෙනිය මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. හොඳයි. ඉතින් ඒ වගේම ඔබ දන්නවා මේ වෙසක් මාසේ ඇඩිලේඩ් පුරවරේ නොයෙකුත් වෙසක් උත්සවය හා සම්බන්ධ පින්කම් ආදිය සිදු කරනවා. ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ වෙසක් වැඩසටහන 30-31 සති අන්තයේ සිදුවන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම මහා වාර්ෂික පැවැත්වෙන මහා බද්දන්සල මේ මාසේ 31 වෙනිදා ඇතල්ස්ටන් පාසලේදී වෙනද වගේම සිදුවන බවත් අපිට දැනගන්න තිබෙනවා. ඉතින් ඒ වගේම අද දවසේ ඔබ වෙත ගෙන ධර්ම දේශනා පැවැත්වු ලැබුවේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටිගොඩ විසුද්ධි රත්න ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් නැවත ලබන සතියෙත් අපි මේ ආකාරයෙන්ම තවත් ඔබට වැදගත් කරුණක් කාසු කරගත් ධර්ම දේශනාවක් ගෙනීමට බලාපොරොත්තු වෙන සිටිනවා. හොඳයි. ඉතින් අදත් අපි ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යනටයි සූදානම් වෙන්නේ. ඉතින් අද පුවත් පසුවිපරණ ගෙනාවා නිරෝධ කාර්යවසම් සිතරදි ගීතය නව පිනවූ අපහිතවත් විජිත් කුමාර ශ්‍රත්ත මහතා ලංකාවේ සිට නොදුරුමානය විශේෂාංගය හරහා අප සමග දුරකථනය සම්බන්ධව ප්‍රවීණ මාධ්‍යවේදී තුමින් සංජී බාලසූරි මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අද දවසේ ඔබෙන් සමුගෙන මම ඔබේ හිතවත් නායන් පෙරේරා. සියලු දෙනාටම
සුවදායක සතියකට ආසිරි. අයිබෝවන්.

අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සානම්බරෙන් ඔබේ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔබත් සමග පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංග මාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වෙන සුළු දෙනාම ඉතාමත් ලැඟකමෙන් පිළිගන්නවා. ඉතින් අද මේ මාසයේ 10 වෙනි ඉරුදින සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබේ තැන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් වැඩසටහන ආරම්භයේදීම අද දවසේ මව්වරුන්ගේ දිනය සමරන සියලු මව්වරුන්ට සුබම සුබ මව්වරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරමින් අද දවස අපි මේ ආකාරයෙන් ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. ඉතින් අපේ මව්වරුන් වෙනුවෙන් ගැයුණ ගීගොන්නකුත් එක්ක ආසු කරගෙන ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අපි අද දවස ගත කරමු. ඒ වගේම මේ වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙනෙන ධර්ම දේශනා මාලාවේ අද දවසේ ධර්ම දේශනාවත් අපි ඔබ වෙත ගෙනීමට සූදානමින් සිටිනවා. ඉතින් අද ධර්ම දේශනාව පවත්ව ලබන්නේ පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධි රතන ස්වාමින් වහන්සේ විසින්. හොඳයි, එසේනම් අපි ඇඩිලේඩ් ලක්හඬ වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරමු.

ඔබම සම්බන්ධ වී සිටින්නේ ඇඩිලීඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මෙම වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙන ධර්ම දේශනා මාලාවේ අද දවසේ ධර්ම දේශනාව ඔබ වෙත මෙසේ ගෙනීමටයි. ඉතින් අද ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ඇඩිලීඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධිරතන ස්වාමින් වහන්සේ විසිනි.

සැදැහැවත් පින්වත්නි, වෙසක් දිනය කියන්නේ ලෝකයේ තිබෙන ගැඹුරුම සත්‍ය අවබෝධ කරගත් ශාන්ති නායකයන්න් සිහිපත් කරන දිනයයි. බුදුහිමියන් බුදුවීමෙන් පසු මුලින්ම දේශනා කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි. බොහෝ දෙනෙක් සිතන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ මරණයෙන් පසු නිවන් දකින්නට පමණක් ඇති දෙයක් කියයි. නමුත් ඇත්තටම එය අපේ අද දවසේ ජීවිතය සාර්ථක කරගන්නට තිබෙන ඉතාම ප්‍රායෝගික විද්‍යාත්මක ක්‍රමවේදයයි. අද අපි හැමෝම ජීවිතේ මොනයම් හෝ පීඩාවකින් ඉන්නේ. ඒ පීඩාව බුදු දහමේ දුක්ඛ සත්‍ය ලෙස හඳුන්වනවා. අපට අවශ්‍ය දේ නොලැබීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, මේ හැම දෙයක්ම දුකක්. බුදු හිමියන් පෙන්වා දුන්නේ මේ ප්‍රශ්න දෙස බලා හඬා වැටෙන්නට නොව ඒ ප්‍රශ්නයට හේතුව සොයන්නටයි. ප්‍රශ්නයට හේතුව සමුදය සත්‍යෙහිවත් තණ්හාවයි. අපි හැමෝම අද අසාර්ථක වෙන්නේ ඇයි? අපි අනවශ්‍ය දේවල් පස්සේ දුවනවා. අනුන් සමග සසඳමින් තව තවත් දේවල් රැස් කරන්නට යනවා. මේ අධික ආශාව නිසාම අපේ සැනසීම නැති වෙනවා. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. එය නිරෝධ සත්‍යයයි. අපේ ජීවිතය සාර්ථක කරගන්නට නම් අපි ඒ විසඳුම කරා යන මාර්ගය හඳුනාගත යුතුයි. එය මග්ග සත්‍යෙහිවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අද අපි මේ වෙසක් දිනය සමරන මේ මාසය තුල අපේ ජීවිතයට මෙයින් ගත හැකි පාඩම් මොනවාද? සම්මා දිට්ඨි, නිවැරදි දැකීම. ජීවිතයේ ප්‍රශ්න එන විට සැලෙන්නේ නැතිව මේ ලෝක ස්වභාවය බව තේරුම් ගැනීමයි. වැරදි දේ වැරදි ලෙසත්, නිවැරදි දේ නිවැරදි ලෙසත් දැකීම අපේ දියුණුවේ පළමු පියවරයි. සම්මා සංකප්ප, නිවැරදි සංකල්පනාව. නපුරු සිතුවිලි වෙනුවට මෛත්‍රී සහ අත්හැරීම ගැන සිතීමයි. අපි අනුන්ට ඉරිෂ්‍යා නොකර ඔවුන්ගේ දියුණුව ගැන සිතනවා නම් අපේ සිත සෑම විටම සැහැල්ලුයි. සම්මා වාචා, නිවැරදි වචනය. බොරු කීම, කේලාම් කීම සහ රළු වචන භාවිතයෙන් වැළකීමයි. අපේ වචනය නිසා කෙනෙකුගේ හිත රිදෙන්නේ නැත්නම් අපට ඕනෑම තැනක ගෞරවයක් ලැබෙනවා. සම්මා කම්මන්ත, නිවැරදි ක්‍රියාව. සතුන් මැරීම, සොරකම වැනි අකුසල් වලින් වැළකී අනුන්ට උපකාර කිරීමයි. ඔබ යතින් අද දවසේ තව කෙනෙකුට යහපතක් වුණා නම් එයයි උතුම්ම වෙසක් සැමරුම. සම්මා ආජීව, නිවැරදි ජීවනෝපාය. අනුන්ට හානියක් නොවනසේ ධර්මානුකූලව මුදල් ඉපයීමයි. එවිට ලැබෙන සතුට ඉතාමත් වටිනවා. සම්මා වායාම, නිවැරදි උත්සාහය. අකුසල් දුරු කර කුසල් වර්ධනය කිරීමට උත්සාහ කිරීමයි. ජීවිතේ ඉලක්ක කරා යාමට අවශ්‍ය වීරිය මෙයින් ලැබෙනවා. සම්මා සති, නිවැරදි සිහිය. කරන කියන දේ ගැන අවධානයෙන් සිටීමයි. අපට වැරදි වෙන්නේ සිහිය නැති වූ විටයි. අවධානයෙන් වැඩ කරන පුද්ගලයා කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. සම්මා සමාධි, නිවැරදි ඒකාග්‍රතාවය. විසිරුණු සිත එකඟ කර ගැනීමයි. භාවනාවෙන් සිත සංසුන් කර ගැනීම තුළින් අපට පැහැදිලි තීරණ ගැනීමට ශක්තිය ලැබෙනවා. සදේවත් පින්වත්නි, මේ අංග 8 අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපේ පෞල් ජීවිතය, රැකියාව, අධ්‍යාපනය යන හැම දෙයක්ම සාර්ථක වෙනවා. වෙසක් සඳ දෙස බලන ඔබ ඒ සඳේ ආලෝකය වගේ ඔබේ ජීවිතයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආලෝකමත් කරගන්න. පින්තුනි, බුදු දහම කියන්නේ ජීවිතය දෙස දැස් පියාගෙන බලන දහමක් නෙවෙයි. දැස් විවෘත කර යථාර්ථය දකින දහමක්.
චතුරාර්ය සත්‍ය කියන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට හේතු සොයාගෙන නිවැරදි මාර්ගයේ ගමන් කරලා සතුට උදා කරගැනීමේ මඟයි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී, ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්ම රකින්න ලබයි. ඒ උතුම් රැකවරණය පතමින් බුදු හිමියන් පෙන්වූ ඒ නිවැරදි මාවතේ ගමන් කිරීමට අපි අදිෂ්ඨාන කරගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: Punct Pasărul Tărâmăr.
1: රාජ්‍ය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුව අවබෝධතා කිවිසුම් හතක් සඳහා අත්සන් තැබුණා. ඒ අනුව සංචාරක අධ්‍යාපන උසස් අධ්‍යාපන සෞඛ්‍ය ක්‍රීඩා ලේඛනාගාර ආරක්ෂක අංශ යන ක්ෂේත්‍ර සඳහා වන අවබෝධතා කිවිසුම් වලට මෙලෙස අත්සන් තැබුණා. 2025 වර්ෂයේදී මාලදිවෙන් සංචාරය අතරතුර තමා සිදු කළ ආරාධනයකට අනුව මෙලෙස සංචාරයට පැමිණීම පිළිබඳ මාලදිවයින ජනාධිපතිවරයාට සිය කෘතඥතාවය පළ කරන බවද මෙහිදි අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම දිත්වා ආපදා සමය තුළදී මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් සහ එම අපහසු කාල සීමාව තුළ දැක් වූ සහයෝගය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විසින් මාලදිවයින රජයට සිය ස්තුතිය පුද කළා. විශේෂයෙන් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ තොරතුරු තාක්ෂණයේ කෘතිම බුද්ධිය, දීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ දීපල වෙළඳාම සහ නාගරික යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට එක්වන ලෙසයි. මේ අතර මෙම විශේෂ අවස්ථාව සඳහා එක්වෙමින් දෙරට අතර ඉඩම් පරිත්‍යාගයක්ද සිදු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා මාලදිවයින මහකොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මාලදිවයින විසින් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහාද ඉඩමක් වෙන් කර තිබෙනවා. මැයි පළමු වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ රැසක් දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිය මැයි දින රැලි සහ සැමරුම් සංවිධානය කර තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජනබල විදව සිය මැයි දින රැලි සහ සැමරුම් සංවිධානය කර තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජනබල වේගයේ ප්‍රධාන මැයි රැලි දෙකක් පැවැත්තුණා.

0: එරටගාමී සමාජවාදී පක්ෂයේ මේරැලිය පැවැත්තුනේ කොළඹ හයිට් පිටියේදී. සර්වජන බලයේ මැයිදින සැමරුම තිඹිරගස්සෑය හෙන්රි පේදරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයිදිනේ වෙනුවෙන් රැලියක් නොපැවැත්වූ අතර ඒ වෙනුවෙන් ටීබී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කළා. මැයිදිනේ පොහොය දිනයකදී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂය මැයිදිනයක් නොපැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. ඒ වෙනුවට ආගමික වැඩසටහන් කීපයක් සංවිධානය කර තිබුණා. මෙවර මැයිදිනේදී ජාතික ජන බලවේගය වටපුරා සංවිධානය කර තිබූ මේ රැලිය සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. මැයිදින රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ මේ වසර තුළදී වංචනිකින් රැසකට දඬුවම් ලැබෙනු ඇති බවයි.
1: අදත් රාජපක්ෂලා දෙන්නේ තුන් දිනකට වරින්තු. අපි කියන ගමට ඡන්දෙ ඉල්ලන්න කලින් එන්න කියන්න වරින්තුකාරයෝ ගෙනත් දෙන්න කියන්න. වරින්තු විශාලත මොහරගම් කරපු කෙනා එන්නේ අධිකරණයට. එක කොන්ද කැඩුනා කියනවා, එක පුටුවේ වැටුනා කියනවා, එක බෙල්ල ගැස්සিলা කියනවා. මතත බාගෙන වරෙන්තු ගන්නවා. වරෙන්තු අරගෙන රෙඩ් නෝටිස් නිකුත් කරලා හරි ඒගොල්ලෝ ලංකාවට ගෙනල්ලා නඩු අහනවා. ඒකටයි මේ ජනවරම ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කලබල වෙනවා. ඒගොල්ලෝ කලබල වෙන්න ඕන. ඒගොල්ලෝ කලබල වෙන්න නැත්නම් මොකද වෙන්නේ? ජනතාව කලබල වෙන්න. නෑ ජනතාව කලබල වෙන්න ඕනේ. ජනතාව ආශිර්වාද කරන්න ඕන. ජනතාව සහාය දෙන්න ඕන. ජනතාව ඔල්වරසන්න ගන්න ඕන. නීතිත් හදලා දුන්නා. ඊට පස්සේ කො අධිකරණ මන්ති කිව්වා. නඩු ප්‍රමාද වෙනවා. නඩු කල් යනවා. අධිකරණ මන්ති. ඔව්. අධිකරණත් හදලා දුන්නා. ඒවත් කොහෙද? හිටපු ඇමතුරුන්ගේ ගෙවල් වල. දැන් හිටපු සෞඛ්‍ය ඇමතිගේ නඩුව යන්නේ ඇමතිගේ ගෙදර. ඉස්සලා කාපු වීපු තැන දැන් විත්ති කූඩුවේ. වේගෙන් නඩු ටික අහනවා. මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයන්ගේ නඩු 15ක්. මේ මැයි මාසෙට විතරක් සමහරවත් ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15ක් මේ මැයි මාසෙ අධිකරණ හම්බිය තියෙනවා. අප්‍රේල්තියේ ඊයකක් ඇහුවා. තීන්දුව දෙනවා කොයි මැයි 25. ඊය ඇහුවා තීන් නඩුව. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අප්පුඩි ගන්න. මැයි 25. මෙහෙමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ල කලබල වෙනවා. ඒගොල්ල කලබල වෙන්න ඕන. ඇයි? හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි යා පස්සේ එන බව දන්නේ. ඉතින් කට්ටේ කලබල වෙලා තියෙනවා. කලබල වෙලා මොකද කරන්නේ? ආණ්ඩු වට්ටනවා, හෙට වට්ටනවා, මාසෙම වට්ටනවා, මේ 21 වට්ටනවා, අප්‍රේල් වට්ටනවා, කීයක් කිව්වද? දෙසැම්බර් වට්ටනවා. මොකද මේ වෙලා තියෙන්නේ? එහෙම වට්ටන්න බෑ.
0: මේ අතර අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මෙනවියද මැයිදින වේදිකාවේ අදහස් පළ කළා.
2: ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මැයිදිනේ දිස්ත්‍රික් 21ක මැයිදින රැලි අපිට පවත්වන්න පුළුවන් වුණා. අපි පෙන්වන්න ඕන එනපාර මැයිදිනේදී වෙනම කාන්තා රැලියක් පෙන්වලා බලමු. කිසිම කලබලයක් අපිට නැහැ. අපේ ආණ්ඩුවට තාම වසර එකහමාරයි අපි මේ සම්පූර්ණ කරලා තියෙන්නේ. රාජ්‍ය සේවයේ පඩි වැඩි කරා 2027 තව වතාවක් වැඩි වෙන්න නියමිතයි. එක රැකියාවක් අපි දුන්නේ නැහැ අපේ හිතවතුන්ට, අපේ නෑදෑයන්ට. අපිට හැකියාව තිබ්බා ඉන්ධන මිල කොච්චර ඉහළ ගියත් ඒක ස්ථාවර ලෙස ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙනවා. අපි එක දවසක් රට බැහුවේ නැහැ, එක දවසක් ඉස්කෝල බැහුවේ නැහැ. ඒගොල්ලෝ කලබල වෙන එක අපිට කරන්න දෙයක් නැහැ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. අනුර සහෝදරයා කිව්වනේ 2026 කියන්නේ දීප දෙනෙක්ට හිරේ යන වෙන වර්ෂය.
0: එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය මේ වන විට එකතු වී අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැයිදින රැලිය අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවයි.
3: දැන් කමිටු අවශ්‍ය නැහැ. දැන් දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි. දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ අනිවාර්යෙන්ම එකට එකතු වෙලා තමයි අපි ඉදිරියට යන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න සෞර වළල්ලක් නිර්මාණය වෙලාලු, රට විනාශ කරන කාටෙල් එකක් නිර්මාණය වෙලාලු. හැබැයි මිත්‍රවරුනි, ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පචවළල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ, අලුත් හොරුන්ව පුහුණු කරන්නේ. මේ මැයිදිනේට අපි එනකොට අනෙකුත් මැයිදිනවලට වඩා වෙනස්. ජනතාවගේ මුහුණු දිහා බැලුවම අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා, අලුත් අපේක්ෂාවක් තිබෙනවා. නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වය තුල මේ පච වැඩ නොකරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන, රට දියුණු කරන, රටේ ජනතාව ශක්තිමත් කරන රාජ්‍ය පාලනයකට අපි මුණ පුරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
0: මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයිදින වේදිකාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙලෙස අදහස් පළ කළා.
4: ආණ්ඩුව ගැන මම පාර්ලිමේන්තුවේ ඇතිතරම් කතා කරනවා. මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි. මනුස්සෙක් ආණ්ඩුවක් ගෙනියනවා කියලා තේරුම් ගන්න පුළුවන් එදා තමයි අවසාන ප්‍රතිඵලය ගන්න අනුර කුමාරට එන්න කිව්වා රාජකීය මැතිවරණ කාර්යාලය. එදා සජිත් ප්‍රේමදාසත් ගිහින් හිටියා, රනිල් වික්‍රමසිංහත් ගිහින් හිටියා, නාමල් රාජපක්ෂත් ගිහිල්ලා හිටියා. දැන් ජනාධිපතිතුමා දිනලා ඉවරයි. දෙවෙනි මනාපිනුත් අනුර දිනලා.

0: ජනාධිපති වෙච්ච මිනිහා තුස්නිම්බුත වෙලා ඉන්නේ. ජනාධිපති ඒ වෙලාවේ දන්නවා මම වැඩ කරේ ජනාධිපතිකම ගන්න නෙවෙයි විපක්ෂේ වාඩි වෙන්න. ජනාධිපතිකම ලැබුණේ අර විද්දේ ආවට වැඳුනේ පඳුරට. මේ රටේ මිනිස්සු අර කිව්වනේ මුන්ටක් දීලා බලමු කියලා. මුන්ටක් දීලා දැන් කෙලවගෙන ඉන්න වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. අධිකරණ ඇමතියා නිකන් ජෝන් සීනා වගේ. සාජන් නල්ලතම්බි වගේ එකෙක් ඉන්නවා ක්‍රීඩා ඇමති. ක්‍රීඩාව සම්පූර්ණයෙන් බල්ලට වැටිලා සාජන් නල්ලතම්බි අදත් මට ගහනවා Facebook වලින්. මං ඒව ගණන් ගන්නෑ. මං වගේම තමයි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි කෝච්චියේ තේ වික්කා ප්‍රේමදාස කෙතෙල්වත්තේ ලැබරි වික්කා මම කෝච්චියේ වැඩේ වික්කා ප්‍රේමදාස මේ රටේ ජනාධිපති උනා ඉන්දියාවේ මෝදි මුළු රටේම තුම්පාරක් අගමැති උනා එනිසා චාමරසම්පත්ත ඒක ප්‍රශ්නයක් නැහැ
1: පෙරුණා මේ සමාජවාදී පක්ෂයේ මේවැලි අමතමින් ඒ දේශපාලන මණ්ඩල සභික දුලින්ද නාගමුව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍යවාදයට නතු ඇති බවයි
2: කොහොමද මේ මාක්ස් ඔහුගේ හැම කෘතියකම ඉස්සරහා ලිව්වා සටන් පාඩයක් සකල දේශවාසී නිර්ධනෙනි එක්වව් කියලා කිව්වා මාක්ස් කියලා නෑ ඔය ඔක්කත් සකල දේශවාසී නිර්ධනෙනි විශේෂ පුරකට එක්වව් කියලා දැන් මේගොල්ලෝ දැන් මේක හදාගෙන දැන් කම්කරු පන්තියේ එක මැදිස්ථානට එකතු කරන්න ඕන මොකද්ද රහස අද ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ දිස්ත්‍රික් සංවිධානවල ආසන සංවිධානවල ප්‍රශ්න අහන්න පටන් ගන්න තියෙනවා ආණ්ඩුවේ කලකිරියාවකට ප්‍රශ්න අහනවා ප්‍රශ්න අහන උන්ට පුළුවන් මේ ඕඩර් එක බාර දුන්නාම بس උඹගේ දිස්ත්‍රික්කෙත් රැලියක් කරපන් උඹගේ දිස්ත්‍රික්කෙත් සංවිධානය කරපන් රැස්වීම එතකොට ආසන සංවිධායකට නෝ ඉලක්කම මෙන්න ගාන ගේන්න ඕනේ දිස්ත්‍රික් සංවිධායකට නෝ ඉලක්කම වැඩ පෙන්නන්න ඕනේ පක්ෂ අභ්‍යන්තරයේ තියෙන සංවිධාන අරබුදය ප්‍රශ්න අහන්න පටන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න සංවිධාන අරබුදය වහගන්න මේ පරණ සංවිධාන උපක්‍රමයක් පාවිච්චි කරලා
1: තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටී වින්සිල්වා මහතාද මේ දින රැලිය ඇමතුවා එහිදී ඔහු ප්‍රකාශ කළේ තම දේශපාලන ව්‍යාපාරයේ කිසි දිනක වංචා දූෂණ බල නිරත නොවන බවයි
2: ද විපක්ෂින් නායකට තියෙන ලෙඩේ මොකද්ද මං කරේට කියන්නේ ඒගොල්ලන්ට කියන්න බෑ කටක් කරලා ඒගොල්ලෝ හොරකම් කරේ නෑ කියලා කියන්න පුළුවන්ද කියන්න බෑ රටම දන්නව ඒගොල්ලෝ හොරු කියලා ඒගොල්ලොත් දන්නව ඒගොල්ලෝ හොරු කියලා හොරකම් කරේ නෑ කියන්න බෑ එහෙනම් දැන් මොකද කරන්නේ ඒගොල්ලෝ සහ දෙනවා අය ඒගොල්ලෝ හොරකම් කරා මාලි මාන්ව හොරකම් කරනවා කියලා හොරකම සමාන කරගන්න අපි ඔක්කොම එක කියලා කියන්න හදන්නේ ඒකට තමයි බොරු කී කියන්නේ ඔය ගල්ලංගර හොරකම ගැන කෑ ගහනවා ඊට කලින් කන්ටේනර් 23ක් 23ක් පැන්නුවා කියලා මහා සද්දයක් තිබ්බා වරායෙන් කන්ටේනර් 23ක් පැන්නුවා ඒක ආයුධ තිබ්බා යරකම එක තිබ්බා කියලා කෑ ගැහුවා අපි මොකද කරේ හැදුවා පාර්ලිමේන්තු ගේනකව සභාවක් ඒක විපක්ෂ කට්ටියක් දැම්මා ඔය පල්ලකෝ දැන් සද්ද නැහැ දැන් කන්ටේනර් ප්‍රශ්නයක් නැහැ එම පන්නලා නැහැ එමේ ආයුධ තිබ්ලත් නැහැ මොකුත් නැහැ දැන් සත් නැතු ඉන්නෝ එයි ඒගොල්ලොම තමයි හොයන්නේ ඒවා දැන් ඒකනේ කියන්න බෑ ඊට පස්සේ කෑ ගන්න පටන් ගත්තා ගල්ලංගරු වංචාවක් වුණෝ කියලා ගල්ලංගුරු ගෙන්වාමයි ගල්ලංගුරු ගෙන්නපුවා ප්‍රමිතියෙන් බාරලා තියෙන සමහර නැව් ඒක කවදත් වෙන වැඩ අහතිකලා කියනවා එතන කිසිම වංචාවක් නැහැ අපි අපේ සහෝදරු ගැන ලේන් සහතික වෙනවා පිටරට සල්ලි එවද්දි මුදලක් නැති වුණා කියලා අපි හිතන එක නිලධාරීන්ගේ ඒවා කරපුවාගේ අතපසු වීම වෙච්ච දෙයක් මිනිස්සු අතින් වැරදෙනවා ඒක වංචාවක් නෙවෙයි හොරකමක් නෙවෙයි ඕක සතියෙන් අපි ඉවර කරනවා අපි අපේ සහෝදරු ගැන ලේන් සහතික වෙනවා අපේ ව්‍යාපාර හොරගම් කරන කවුරුවක්වත් නැහැ වංචා කරන කවුරුවක්වත් නැහැ එහෙම කිසිවෙකුට මේ ව්‍යාපාරේ පවතින්නත් බැහැ කියන සහතික අපි ඔබට දෙනවා
1: මහා භාණ්ඩාගාරයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් තිබෙන පාර්ශවයක් අතටපත් වීම සහ එම සිදුවීමට අදාළව වැඩදහනමට ලක්ව සිටි නිලධාරියෙකු අබිරහස් ලෙස මේ යාම පිළිබඳව මේ වන විට සමාජයේ පුළුල් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා මෙලෙස වැඩදහනමට ලක්ව සිටියේදී මියගිය නිලධාරියා සිය දිවි නසා ගැනීමට තැත් කර ඇති බවට බොහෝ දුරට නිගමනය කළ හැකි බවට ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදු කළ විශේෂඥ කමිටුව ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳව ඇතැම් පාර්ශ්ව විවිධ මත පළ කරනවා. මේ අතර ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුල්‍ය වංචා කිරීමක් හරහා ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ සහාය ලබා ගැනීමට විමර්ශකයන් පියවරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළා. මෙම වංචනික ඊමේල් පණිවිඩ ආරම්භ වූ ස්ථානය වංචා කරන ලද මුදල් මේ වන විට පවතින ස්ථානය හෝ මෙම මංකොල්ලේ පිටපස සිටින පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහබැංකුවේ මූල්‍ය බුද්ධි කියද ඒ පිළිබඳව තොරතුරු සොයමින් සිටනවා දැනටමත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහයද මීට ලැබෙමින් පවතින බැවින් මේ ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් දක්වා වර්ධනය වී තිබෙනවා පසුගිය ජනවාරි මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මාර්තු 28 වෙනිදායි මේ අතර මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂ ලක්ෂණ සූර්යයා පෙරම එම ධූරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් ලැබසිංහ මහතා පවසනවා. ඔහු එම ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජ්‍ය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බවද මන්ත්‍රීවරයා කියා සිටියා. මහා භාණ්ඩාගාරයේ විසින් ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් තිබෙන පාර්ශ්වයක් අතරපත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ධූරයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂය හා වෙනත් කණ්ඩායම් වලින් ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ විමසා සිටි අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබුණා. මේ අතර විවිධ ව්‍යාපාරිකයන්, දේශපාලඥයන්, වෘත්තිවේදීන් ඇතුළු 3000කට වැඩි පිරිසක් බෑද භාගයේදී පරිගණක හැකර්වරුන්ගේ විවිධ වංචාවන්ට ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා. මෙම වංචනිකයන්ට ගොදුරු වැඩි පිරිසක් පරිගණක සාක්ෂරතා අපිය ඉතා අඩු අය බවයි වාර්තා වන්නේ. ලොව මාධ්‍ය නිදහස් සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රීලංකාව 2026 වර්ෂයේදී ස්ථාන පහක් ඉදිරියට පැමිණ තිබෙනවා. 2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. දේශ සීමා රහිත මාධ්‍ය වේදිකා සංවිධානයේ විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව තිබෙනවා. මෙම දර්ශකයේ පළමු ස්ථානයේ නෝර්වේ රාජ්‍යයට හිමි වී ඇති අතර දෙවන ස්ථානයේ නෙදර්ලන්තයටත් දෙවන ස්ථානයේ ස්ටෝනියාවටත් හිමිව තිබෙනවා. මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රියාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකයේ 15 ස්ථානවලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලෝක මාධ්‍ය නිදහස් දිනය පසුගිය මැයි 3 වෙනිදාට යෙදී තිබුණා. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානීය සහ දක්ෂතාව යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අභිනව තනතුර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය පාලන වීමය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික පියවර ලෙස ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට තම කමිටුව කටයුතු කරන බවයි.
3: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හණින් ලබන සතියේ තමුණු බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට.

0: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනැති ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර ශ්‍රීනාත් මහතා සූදානම්ෙන් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ තෝරා ගැනීම අප සමග මෙසේ බෙදා හදා ගැනීමට.
1: ආචාර්ය අජන්ත රණසිංහ ලියු සංගීත නිපුන් සංගීතවත් කොට ගායනා කළ ගීතයක් අද තෝරා ගැනීම.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ. රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ සුපෘත් තේමාවත් සමග ලංකාවේ සිට සදිපතා අප සමග දුරකථනින් සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. ආයි බොන් දුමින්ද.
4: ආයි බොන් නේ.
3: දුමින්ද, ඇත්තටම අපිට මුලින්ම අහන්න කැමති මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක තුමන්ගේ හදිසි මරණය පිළිබඳව දකින්න තිබෙනවා. මොනවද ඒ පිළිබඳ තියෙන තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන්, මේකත් ප්‍රධාන අභිරහස් මරණයක් බවට දැන් මේ වන විට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහත්මයා මේ සිකුරාදා දිනේදී පෙරේද දවසේදී මිය ගිහින් තිබුණා. මේ කොළඹ පිහිටි අරවින්ද සිල්ලා අපේ ක්‍රිකට් ක්‍රීඩක මේ මහත්මයාගේ මේ නිවසේදී, මොකද ඔවුන් මේ ඥාති සම්බන්ධතාවයක් තිබෙනවා. කොහොම වුණත් මේ සිදුවීම සම්බන්ධයෙන් මේ නඩුව, විශේෂයෙන්ම මේ යාබස් නඩුව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ දීර්ඝ නඩු විභාගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේකෙදී කපිල චන්ද්‍රසේන මහත්මයාට ඊට කලින්, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවසේ අධිකරණය විසින් වහාම ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළා. තිබියදී තමයි එදින රාත්‍රී තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේක, ඒ කියන්නේ ඔහු නැවත අත්අඩංගුවට ගැනීමට හේතු පාදක වෙලා තිබුණේ විශේෂයෙන්ම මේ මාර්තු මාසයේදී ඔහු මේ සිද්ධියට අත්අඩංගුවට පත් වුණාට පස්සේ දින 52කට විතර පස්සේ ඇප ලබා ගැනීමක් සිදු කරනු ලැබුවා. ඒ ඇප ලබා ගත්තට පස්සේ මේ ඇප කොන්දේසි කඩකරයි කියන කාරණාව තමයි තිබුණේ. අධිකරණය විසින් ඉදිරිපත් කරේ මේ කපිල චන්ද්‍රසේන මහත්මයාගේ ළඟම ඥාතීන් තිදෙනෙක් ශරීර ඇප තියන්නට ඕනේ කියන කාරණාව. ඒ වගේම එතනදී මේ ශරීර ඇප තිබ්බ පුද්ගලයෝ දෙදෙනෙක්, ඒ කියන උදාහරණයකට හයර් කරපු දෙදෙනෙක් විදියට තමයි අවසානයේදී හෙළි වෙලා තියෙන්නේ. ඔවුන් දෙදෙනාට රුපියල් 15,000 බැගින් දීලා, විශේෂයෙන්ම ඔවුන්ට රස්සාවකුත් නැහැ, ඥාතිත්වයකුත් නැහැ, කිසිම මේ ස්ථිර පදනමකුත් නැති පුද්ගලයෝ දෙදෙනෙක් තමයි මේ රුපියල් 15,000 ඔවුන්ට දීලා මේ අප සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් හෙළිවීමත් සමගම පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරා මේ සම්බන්ධයෙන් මේ අප කොන්දේශ කඩකිරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ අනුව තමයි නැවත වතාවක් මේ ඔහු අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන්නට කියලා නියමිත වෙලා තිබුණේ. කොහොම වුණත් මේ වන විටත් විශේෂඥ වෛද්‍යවරු 5 දෙනෙක්ගෙන් යුත් විශේෂඥ මණ්ඩලයක් මේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කරගෙන සිටිනවා. ඉතින් කොහොම වුණත් මේ එයාබස් ගනුදෙනුවේදී විශේෂයෙන්ම ඔහු අල්ලස් කොමිසමට ඉදිරිපත් කරපු තොරතුරු මත විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයාට මුදල් දුන්නා, එහෙම නැත්නම් හිටපු අමාත්‍යවරයාට මුදල් දුන්නා කියන කාරණාව ප්‍රකාශයට පත් කරා තියෙන කාරණාවක් තිබෙනවා. හැබැයි ඔහු ඊට පස්සේ එතනින් ඇවිල්ලා දිවුරුම් පෙස්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිය යන්නට ඉස්සෙල්ලා අල්ලස් කොමිසම විසින් බලහත්කාරයෙන් තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නම සහ ඒ බලහත්කාරයෙන් මේ කට උත්තරය ලබා ගත්තයි කියන කාරණාව. ඉතින් කොහොම වුණත් මේ සම්බන්ධයෙන් දැන් ඔහුගේ බිරිඳ මේ වන විට විදේශගත වෙලා සිටින්නේ. මේ නඩුව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ප්‍රධාන පුද්ගලයා තමයි මේ දැනට මියගොස් ගිහිල්ලා සිටින්නේ. ඉතින් ඒ අනුව මොහුගේ මරණය පිටිපස්සේ යම් අභිරහස් ඝාතනයක්ද කියන කාරණාව පිළිබඳවත් විමර්ශකයෝ මේ වන විට කටයුතු කරගෙන යනවා. කොහොම වුණත් දීර්ඝ වශයෙන් බුද්ධ්‍යංශ සහ අනෙකුත් පුජ්‍යලයෝ පිළිබඳව, සැක සහිත පුජ්‍යලයෝ පිළිබඳව මේ වන විට විමර්ශනය කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ කපිල චන්ද්‍රසේන මහත්මයා මිය යාමට පෙර ගත කරපු පැය කීපය තුළ කාවද හම්බෙච්ච පුද්ගලයෝ, එහෙම නැත්නම් කා සමගදී මේ දුරකථන වලින් කතා කරලා තියෙන්නේ කියන කාරණයක් මේ වන විට විමර්ශකයෝ පරීක්ෂා කරගෙන යනවා. මොකද මොහුට, ඒ කියන්නේ ඇත්තටම ඔහුට මේ කලකිරිලා දිවිනසා ගත්තද, එහෙම නැත්නම් යම් ආකාරයකින් පෙළඹවීමක් සිද්ධ වෙලා තියෙනවද මේ මරණය ඔහුට සියදී නසා ගැනීම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් වෙනත් ආකාරයකදී මේක ඝාතනයක්ද කියන කාරණාව පිළිබඳවත් පොලිසිය පුළුල් විමර්ශන පවත්වමින් සිටිනවා.
3: දුමින්දේ වගේම මේ ලංකාවේ සංචාර කර්මාන්තය හා සම්බන්ධව අපිට මං හිතන්නේ සතුදායක ආරංචියක් තිබෙන බවක් දකින්න තිබෙනවා. මොනවද ඒ පිළිබඳව තියෙන තොරතුරු?
4: ඇත්තටම නයන් මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහත්මයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් තමයි වළංගු වෙන්නේ. විශේෂයෙන්ම රටවල් 40ක් වෙනුවෙන් අවුරුද්දක කාලයක් සඳහා නිදහස් ගමන් බලපත්‍ර දෙන බව තමයි ඔහු සඳහන් කළා තියෙන්නේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය දෙයක් විදිහට තමයි මේක ආගමික විගාමික පනත සංශෝධනය කළා රටවල් 40කට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට කටයුතු කරනවා කියලා කියන්නේ. කොහොම වුණත් මේ ක්‍රමය මාස 6කට පස්සේ නැවත සමාලෝචනය කරලා තවදුරටත් පවත්වාගෙන යනවාද කියන කාරණාව පිළිබඳව තීන්දුව කරනවායි කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ රටවල් වලදී විශේෂයෙන්ම රටවල් 40ක් සඳහා දින 30ක සංචාරක වීසා නොමිලේ ලබා දීම තමයි මෙමගින් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ මේ ලංකාවට සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් විදිහට තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ රටවල් අතරට විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බහරේන්, බෙලරුස්, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ගණරාජ්‍ය, ෆින්ලන්තය, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජර්මනිය, ඉරානය, ඊශ්‍රායල, ඉතාලිය, කසකස්ථානය, කුවේට්, මැලේසියා, නේපාල්, නෙදර්ලන්ත, නවසීලන්ත, ස්වීඩනය, පකිස්තානය, නෙදර්ලන්තය, කටාර්, රුසියාව, සෞදි අරාබියාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය කියන රටවල් තමයි මේ සඳහා මේ වළංගු වෙලා තිබෙන්නේ නැහැ.
3: දුමින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ ලංකාවෙන්?
4: කාරණා කීපයක් සඳහන් කරතගෙන අයින් වියට්නාම් ජනාධිපති වරයා සහ ඒ වගේම එහි කොමියුනිස්ට් පක්ෂ නායක ටෝලාම් මහත්මයා දෙදිනක නිර සංචාරයක් සඳහා මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ වගේම ජන දීපාර්තික සම්බන්ධතා අවබෝධලා ගිවිසුම් පහක් අත්සන් තැබුවා. ඒ වගේම මේ මෙක්සි පොහොර මෙක්සිත් කොන් 100ක පොහොර නැමකුත් ලබා දීමට ප්‍රදානයක් විදිහට ලබා දීමට තීන්දු කරා. ඒ වගේම විශේෂයෙන්ම අවුරුදු 15කට පස්සේ රාජ්‍ය නායකයෙක් පාර්ලිමේන්තුව ඇමතීම සිදු කරනු ලැබුවා මේ වියට්නාම් ජනාධිපතිවරයා විසින්. ඒ වගේම ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒත් අභිරහස් ලෙස මියගිය රංග රාජපක්ෂ මහත්මයාගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම තවමත් සැකකරුවෙකු හඳුනාගෙන නැහැ මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් එම කටයුත්ත සිද්ධ කරනවා. ඒ වගේම නයින් ඔබට මතක ඇති යාපනයේ විද්‍යා දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැත්ුණා. අවසානයේදී මේක ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්නේ මරණ දඬුවම නියම වෙලා තිබුණා 6 දිනකට. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණා. කොහොම වුණත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මණ්ඩලයක් විසින් මේ විද්‍යා දැරිය ඝාතනය කරපු ඒ පුද්ගලයෝ 4 දෙනාට සුයිස් කුමාර ඇතුළු 4 දෙනාට තියෙන මරණ දඬුවම තහවුරු කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම එතනදී විත්තිකරුවෝ 2 දෙනෙකුට පනවා තිබිච්ච මරණ දඬුවම ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමක් සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම නයන් සඳහන් කරන්නට ඕනේ එකක් අපි ආගමික පැත්තෙන් ගත්තොත් කනගාටුදායක කාරණයක්. අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්නම හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී සිටියේදී අත්අඩංගුවට ගැනීම කරනු ලැබුවා නිට්ටබෝ පොලිසිය විසින්. උන්වහන්සේට චෝදනාවක් එල්ල වෙලා තියෙනවා බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවේ. ඉතින් මේ පිළිබඳ පරීක්ෂණ විශේෂයෙන්ම මේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම මේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ඒ වගේම DIG කිස්සිරි, ඒ වගේම ආනන්ද විජේපාල සහ මේ සුනිල් වටගල කියන අමාත්‍යවරුන්ට එරෙහිව ද්වේෂසහගත විදිහට අපහාස කරයි කියලා රාජාංගනේ සද්දා රතන නම් තීව්‍රධාරියාව අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, මොකද විශේෂයෙන්ම මේ සද්දා රතන තීව්‍රධාරියා විදිහට ගත්තොත් එහෙම ඔහුගේ පෙර වැරදි නිසා, ඔහුගේ ප්‍රකාශ නිසා, විශේෂයෙන් සංඝ සමාජයට වෙන අයහපත නිසා ඔහුව ශාසනයෙන් විශ්වක් විදියට නෙරපීමට ඒ නිකාය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට ඔහුව මේ හාමුදුරු නමක් විදියට සැලකීමට නොහැකිව තිබෙන්නේ. ඒ වගේම නයන් සඳහන් කරන්නට අවසාන වශයෙන් රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහබණ්ඩාගේ සුදා වන්නිල ඇත්තෝ අභාප්‍රාප්ත වුණා. ඔහු මිය යන විට 62 දෙහැවිරිදි තමයි සිටියේ. විශේෂයෙන්ම රතුගල ආදිවාසී නායකයා විදිහට තමයි ඔහු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙලා හිටියේ.
3: දුමින්ද, මේ ඔබෙන් සමුගෙනන්ට මත්තෙන් මේ පුංචි කාරණයක් අහන්න කැමති. වෙසක් මාසේ අපි දැන් මේ මාසේ අන්තිමටම වෙසක් සැමරීමට මං හිතන්නේ කටයුතු සූදානම් වෙනවා. ලංකාවේ දැනගන්න කැමති කොහොමද වෙසක් සඳහා සූදානම කියලා?
4: ඔව්, තවමත් නැයින් වෙසක් වලට තවමත් මේ වන විට සූදානම් වීමක් විදිහට දක්වන්න ලැබෙන්නේ නැහැ. නමුත් තැන් තැන් වල තොරණ කූඩු ඉදි කිරීමේ කාර්ය තමයි සිද්ධ වෙන්නේ. මොකද ලෝකය ගත්තොත් එහෙම ලෝක වෙසක් දිනය විදිහට සැමරුමක් කරනු ලැබුවේ මේ පළවෙනි දපයටිච්ච වෙසක් පෝය. ඉතින් කොහොම වුණත් දැන් සිරිපා වන්දනා සමය අවසන් වෙනවා මේ වෙසක් පෝයෙන්. මේ 30 වෙනිදා තියෙන වෙසක් පෝයෙන් ඒ වගේම 31 වෙනිදා තමයි ඉරිද දවස විශේෂයෙන්ම ඊළඟ නිවාඩු දිනේ දවස රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් රාජ්‍ය මට්ටමින් වෙසක් කලාප මේ වන විට යෝජනා වෙලා තියෙනවා. ඉතින් අර සුපුරුදු පරිදි මේ ගමන වෙසක් වලට වර්ෂාව බලපාන තත්ත්වයක් තිබෙන බවකුත් වාර්තා වෙනවා. ඉතින් සාමාන්‍ය උණුසුමක් තමයි මේ වන විට තියෙන්නේ. මං හිතන්නේ තව සතියක් දෙකක් යනකොට තමයි මේ සම්බන්ධයෙන් වැඩි ප්‍රවණතාවයක් අපිට දක්නට ලැබෙන්නේ.
3: දුමින්ද, තපසංග සම්බන්ධල ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීම පිළිබඳ බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතිය හැමෝම ආයිබෝවන්.
4: ආයිබෝවන්.

අපිට මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලේඩ් පුරවරේ කාර්ගුණ වාර්තා ඔබට ගෙනීමටයි. ඉතින් හෙට දවස එනම් මේ මාසේ 11 වෙනි සඳුදා උපරිම ශ්‍රන්තය 22යි අඟහරුවාදා 23යි බදාදා 23යි මද වැසි ඇති විය හැකි දිනයක් ලෙස සඳහන් වෙන්නේ. බ්‍රහස්පතින්දා 22ක් හැටියටත් නැවතත් සුළු වැසි ඇති විය හැකි දිනයක් ලෙස සඳහන් වෙනවා. සිකුරාදා දිනේ උපරිම ශ්‍රන්තය 22ක් හැටියටත් වැසි සහිත කාලගුණයක් තිබෙන දිනයක් හැටියටත් සඳහන් කර තිබෙනවා. ලබන සති අන්තයේ සෙනසුරාදා උපරිම ශ්‍රන්තය නැවතත් 22ක් සහ වැසි සහිත කාලගුණයක් තිබෙන සති අන්තයක් හැටියටයි සඳහන් කර තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ වන විටත් ඔබ මුහුණු පොත හරහාත් විශේෂයෙන්ම මේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ඔස්සේ අපට ලබා දුන් තොරතුරු හරහාත් ඔබ දන්නවා ඇති අපේ මේ ඇඩිලේඩ් පුරවරේ අපි සමග වාසය කළ දමිත් වටදෙනිය මහතා පසුගියදා හදිසියේ අභාවර ප්‍රාප්ත වුණා. ඉතින් මම දන්නවා මේ වෙන විටත් අපේ ශ්‍රී ලංකා ප්‍රජා වැඩිලෙඩ් වල සිළු දෙනා එකතු වෙලා නන්නාරින් සහයෝගය දීලා තිබෙනවා. ඒ විශේෂයෙන්ම මේ දමිත් වටදෙනිය මහතාගේ මෘතදේහය නැවත ලංකාවට ගෙන යාමටත් ඒ වගේම ඔහුගේ දියණිය ඔහු සමගේ අවස්ථාවේ හිටියා. ඉතින් දියණිය නැවත ලංකාවට සුරක්ෂිතව ගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ ඇඩිලේඩ් පුරවරේ සිදු වුණා. ඉතින් එක් පසකින් මම මේ කරුණ මතක් කරන්නට හිතුවේ අපේ ඇඩිලේඩ් ප්‍රජාවට අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට අපගේ කෘතවේදීත්වය පිරිනමන්නට. මොකද අපි මං හිතන්නේ මේක තමයි අපේ තියෙන විශේෂත්වය. මේ විශේෂයෙන්ම ඇඩිලේඩ් වල ශ්‍රී ලාංකික අප යම් ආකාරයකින් කෙනෙකු කරදර පත් වන අවස්ථාවේදී අපි හිතන්නේ නැති ආකාරයෙන් අපි සියලු දෙනා එකට එකතු වෙලා හැම විටම ඒ පිරිසට උදව් උපකාර කරන්නට නොපැකිලිව ඉදිරිපත් වෙනවා. ඉතින් මේ වතාවෙත් ඒ අපගේ තිබෙන ඒ කෘතහස්තභාවය මනාකොටම අපි පෙන්වා දුන්නා. ඉතින් ඒ සියලු කටයුතු සඳහා අවශ්‍ය සියලු බරපැන ආදී සියලු දේ අපේ ප්‍රජා විසින් ලබා දීලා තිබුණා. ඉතින් ඒක මම හිතන්නේ අපි සියලු දෙනාටම එක ආකාරයකින් කනගාටු වන්නට තිබෙන කරණක් වගේම අපිට යම් ප්‍රමාණයකට අපේ ප්‍රජාව පිළිබඳව අපිට යම් කිසි ආඩම්බරයක් ඇති කරගත හැකි කරුණක්. ඉතින් මේ වෙලාවේදී විශේෂයෙන්ම මේ දමිත් වටදිනිය මහත්මයා මටත් මුණ ගැසුනේ. මුලින්ම මම මේ සීෆ්ලික්ස් නාලිකාව ඔස්සේ සිදු කරපු වැඩසටහනකට පටිගත කිරීමකදී තමයි මට මුලින්ම මෙතුමාව හම්බුනේ. ඉතින් ඉතාමත් ගුණ යහපත් අවංක චරිතයක් තමන්ගේ පාඩුවේ කටයුතු කරගෙන හිටියේ. ඉතින් ලංකාවේ ආයුර්ද වෛද්‍යවරයෙක් ඉතා ගැඹුරු දැනුමක් මේ ආයුර්ද වෛද්‍ය විද්‍යාව පිළිබඳව තිබුණ පුද්ගලෙක් හැරිටයි මම දැක්කේ. ඒ වගේම නිහතමානීකමින් අගතම්පත් පුද්ගලෙක්. ඉතින් අපි සියලු දෙනාටම මෙතුමාගේ අභාවය යම් ආකාරයකට අපේ ජීවිතයේ තිබෙන අස්ථිරභාවය අවබෝධ කර ගැනීම සඳහා හොඳ මං හිතන්නේ උදාහරණයක් වුණා. ඉතින් මේ අවස්ථාවේදී මේ දමිත් වටදෙනිය මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. හොඳයි. ඉතින් ඒ වගේම ඔබ දන්නවා මේ වෙසක් මාසේ ඇඩිලේඩ් පුරවරේ නොයෙකුත් වෙසක් උත්සවය හා සම්බන්ධ පින්කම් ආදිය සිදු කරනවා. ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ වෙසක් වැඩසටහන 30-31 සති අන්තයේ සිදුවන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම මහා වාර්ෂික පැවැත්වෙන මහා බද්දන්සල මේ මාසේ 31 වෙනිදා ඇතල්ස්ටන් පාසලේදී වෙනද වගේම සිදුවන බවත් අපිට දැනගන්න තිබෙනවා. ඉතින් ඒ වගේම අද දවසේ ඔබ වෙතගෙන ධර්ම දේශනා පැවැත්වුව ලැබුවේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටිගොඩ විසුද්ධි රත්න ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් නැවත ලබන සතියේත් අපි මේ ආකාරයෙන්ම තවත් ඔබට වැදගත් කරුණු එක්කාසු කරගත් ධර්ම දේශනාවක් ගෙනීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. හොඳයි. ඉතින් අදත් අපි ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමග දැනටයි සූදානම් වෙන්නේ. ඉතින් අද පුවත් පසුවිපරණ ගෙනාවා නිරෝධ කාර්යවසම් සිතරදි ගීතය නව පිනවූ අපහිතවත් විජිත් කුමාර ශ්‍රත්ත මහතා ලංකාවේ සිට නොදුරුමානය විශේෂාංගය හරහා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී තුමින් සංජී බාලසූරි මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අද දවසේ ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නායන් පෙරේරා. සියලු දෙනාටම සුවදායක සතියකට ආසිරි. අයිබෝවන්.